දෙමති ඇසවී කීරිත් කුරවානුගෙ සූරතු නහ්ලු හෛද්දිහ ෆස්වන ආයතුන් ෆෂෑගින් ඉ සූරතුගෙ සතේක දිහවන ආයතුග නියලා.

තිමන් රස්කලාන්ගේ එකලේග ෆානන් හෙවකන් දෙවීමේ. අදි හම කශවරුන් ආහරතුගා එකලේග ෆාන වනී සාලිහන්ගේ තෙරින්කං කශවරේ.

අදි අල්ලාහගේ වාගිෆුලුම් මෙනුවේ කලේගේ ෆානු කෙත්තෙරුවේ වඩාගත් මෙනුවේ අදි එවරෙන්ගේ මච්ච කලේගේ ෆානු හිතාම නොකර වාශ් අදි එවරෙන් රාවා මකරුවරි රේවුන්තකුන් හිප්පුළු දතිවුමෙ ගෙතෙරේගා කලේගේ ෆානු වෙවඩා නොගන්න වාශේ.

අධිතිමන් රස්කලාගේ ඉස්රායිල්ගේ දරින ෆොතුග එබහි තවරාතුග කඩ අලුබා ඉංගෙවීමේ හම කශවරුන් තියබෑ මීහුන් දෙපහරෙක්ගේ මතින් බිමුගා ෆසාද කුරානුවේ අධි හම කශවරුන් බොඩුවෙගෙම්වා බොඩාවුමකුන් තියබෑ මීහුම් බොඩාවානුවේ.

0: موسم آئی بہار گیت ہڑم گے میت گے مولو آ کے دیں کوریا دان رسمیا تکا مناسبت ہوگا ہیدوں گڑ مگا گیت ہڑم وسنا لم وی کنت تکا بہ کتن ہڑم واہ دکا لم مگا دتی بے فلان نا گلما نمبر کی تینے تینے ہتر اسمن ہے اسمن ہے
1: بھائی فر اگ میں فن نا نے بھائی مناسب نون گ گت ہیدوں ಎಳೆ ತಂದೆತ್ತು ಏ ಕೇ ಗದೆನ್ ಬೈ ಫಾರು ಬೈ ಮುನಾಸ್ಪತ್ತಕ ರಸ್ಮಿಯತ್ತಕ ದಾವ ತೇರು ಸುಣ್ಣಾಣ ಕೊಂಕಹಲ ಹೆದು ಮೆಕ್ಕಲ್ಲಾಂ ವಿ ವೆಸ್ತೆ
0: ಆ ದೇಕಹ ಬೈ ಮೊಜ್ಜೆ ಜಹಲ ಫೆಸುರೆ ಎನ ಸಾಲ್ಮೆನ್ನ ವರ ಮಿ ಅಳಾನು ಲೆವೆ ಎಂಗೆ ತಾಲ್ಮೆನ್ ದೆ ವರ ರೀತ ಹೆದುಂತ ವರಗಿನ ಪಹರ ಲೆವೆ ಎಂಗೆ ತೋ ಹೆನ್ನ ಮೆಸ್ ಮುನಾಸಿಬ್ ಕಂತತ್ತೆ ಬಹುರೆ ಬೈ ಫಾರ ಅಳ್ಮೆನ್ ಮುನಾಸ್ಪತ್ತಕ ದಾರ್ನೋನೆ ಬೈ ಕಂತತ್ತ ಕಳ್ಮೆ ವಿಸ್ನಾದನ್ ಜೇ ಬೈ ಮುಹಿಮ ಕಂತತ್ತ ಎಂಗೆ ತೋ
1: ಮಿಕಮ ಖಿಯಾಲ್ ಹೋದಲ್ ಮದೆ
0: ಖಿಯಾಲ್ ಹೋದಲ್ ಮಟ್ಟ ಕಳ್ಮೆ ಮಿಗುತ್ ವಾಹದಕ ಅಳ್ಮೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಹದೆ ಇತಿಮೈ ಬೈ ಕಂತತ್ತ ಗ ವರಗಿನ ವಾಹಕ ಫುಳ ದಕ್ಕವ ಬೈ ಫುಳ ಅಳ್ಮೆ ನಾಯಕಿ ಗ ಮಿಕಾಲ್ ಪ್ರೋಗ್ರಾಮ್ ತೋಗ ಅಳ್ಮೆ ನಾ ಮಿಹರ್ ಫೋನ್ ಗುಳಿ ಫಮೇರಿ ಅತ ಅಹ್ಮದ್ ಶಿಯಾಮ್ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ಶಿಯಾಮ್
2: ವಾಲೈಕುಮ್ ಅಸ್ಸಲಾಮ್
1: ವಾಜಿರ್ ಹೆಂದ್ರ ಕೇದೆ ಈದ್ ಮುಬಾರಕ್
2: ಆದಿ ಅಳ್ಮೆ ನಿ ಫರಾಬೆ ಈದ್ ಮುಬಾರಕ್ ಗೆತ
0: ಅದಿಸ ಇದು ಕುರಿಯ ದಾಣಿ ದೇತ ಶಿಯಾಮ್
2: ಹೆಂದ್ರೆ
0: ایک رسمیات کا مناسبت تو کا ہدوں گل میں وسنالم وی کنت تکا بہ کو تو کھبا تو سیام خیال کی مکم گو
2: ارمی وار مہم ماولو انگے تا می دین اوڑا می اوڑ میں کڑے رس ادی زوان ایرو رس ادی اے گسا اوتی ہوا دے گے می دی دوست ہو کر سال اوڑا می وی تی دی اس کا ہر وار بڑا می بدل تا کیا تو انگے تا تے اوڑا فاہ گو ایک کرے می سر سرکار کو افس تو ہدوں گل میں سر بڑا بدلیں گے ಬೇರೆ ಕಮ್ಮಿ ಪೆನ್ನಿ ಹಾಗೆ ඩබල බුදු ටී ෂර්ට් එක. එහෙන දුරිහා වේපොන් තිබ්බවි නල හෙදමුග වාක්කේ ගමීහා පතලෝන ගං හින්දේ මොසම රීති හෙදමුග තිබ්බ. ඒ මිදන්නවනි මේ එතන්තල දාන් ඔන්න අදත් කොම්ම හෙදුමෙ කඩාලා. එතම එන්නේ මති දේවලම් සැසිගෙස් වේපොල්ලස්. ඔලෙනි එක්කම ගස්තු උපර වර්තන කරන්නේ. ඒකහල් සන්තරම් චෙන්නනේ මේ කල වකි ෆෙම්මරිගේ මිහුනේ නුල ඕලි දකවල උරිහා එම්මෙන් ගිතරේගේ සබුට් එක නිකම් නිකම් එබේ අගලෝ ඒ අරෝන් වෙන් මිතනි කොන් තනකත්තන් මිදේ වෙනි එන්න කොඩ මේ අතු ගොය මේ පොබෙන් ෆහරක් මොදේ නා ආයෙම ෆහ එකම එන අතු ගොය රංගල හිතෙන් අලා ඒතන දාංචේ ඕන දෙත් එදා හප්ලයක කොන් කාලෙ හිතෙන් ආදි අහාල මිස් රංගල ඒ කමකා උඩේ හෙදුමේ මොනාසබ හෙදුමේ ජෙහෙ කොම්මෙ තරකබ් මිනිහක එකම් එකම් මිහාර වර බාවමින්තරෙන්ගේ අහුලාගේ සිෆත් මෙතෙමුන් නේදනි ඒ මොනා කහලේ තිමන්නේ කොම්මෙ හෙදුමෙ සලෑ දෙන්නා නේ කන අවුන්න මොන කෝට් පට දොළු දාසික ඒ තන්තර ගොන්නාර දෙත්ත ඒ කිෙම්බර් ඒ අවුන් මම හම තිවි හෙතම සලි දාන දෙත්ත මිය කුම්ඩෙන් අතික දිස් මිය මා පොටක එකම කාලේ නුබන්න ඒකම මිදන්නවා හෙ එන්චාවනකන් අරගෙන නිබුණා හෙන්න බබුළු ටී-ෂර්ට් එක ගිරවන්නේ ටී-ෂර්ට් එක ලෑක් දැන් මේ එක තනින් නෝනේ මිරත් මේක විතරක් එන්නේ මිතිරි රොස් මිසාල පොර මාරංගල රශ්මි කොනෝනි යාම දිනවස් මේ ශ්‍රීදේත් මේකස් ඒකන් අවුමෙතරින් එබදී සෝටල් ලෑක් සිංහ දැන් එබදී ආවට හසනේ හැම එකකටම තමයි සෝට් බුරි කිසබදේ එහෙම එහෙම මේ වාගති ඒගේ මොනාසත් ඒ කමුක හැබත් එතනගේ
0: සෝෂල් මීඩියාගේ වංශතකුන් සෙන්නාන්ත
2: සෝෂල් මීඩියාගේ ෆොටෝ තකයි කිතවස් උලේ උලේරුග අදි ඒ උජ්ජගේ නිසා උජ්ජක බෙදෙනේකු දිස් ඒ උජ්ජකස් ලදුවන්න අර දෙත්ත එහෙමයි එබ ජෙහෙනි හෙදුන් එළමුග අකොන්නේ තංකොට දීටි සූල්තක ගෙන්ගොල එකමක ඒ රශ්මියාසක කුලේ මුනාසප් එකද අවුනහ මික මරබ්බට පහහද වෙතිය ඉස්සෙත් ගෙන්ගේ වාර රංගල මවුදු ඒ එනි කොම්මෙ මේකට නොබුණන් එන්නේ මොළ හෙදුන් තරුණා ඒ මේක තුක රීති හවසා හෙද මේ කරක කශීගම් වාහි මේකේ සාමාන්‍ය ඒ ඔන්න ගොද්දත් කඩාලා ෆොන්න ඒ මාලුම් රසවුනේ රමින් වෙන සෙන්නාන කන්නේ කාතන් එම අරෝණෙන් දුරියේ ගෝලියාතරේක සෙන්ගුලේ සූතක අරෝණෙන් ස්පුරින් සරෙන් අරෝණෙන් එන්නේ එම ආදාගතක කිබීරු සම අරෝණෙන් ගේ කෙරේ දිටනවාත් පන්සාහුක සාලේ වහවක සම ඒ ඔන්න බඩ රක්මියත් අත උපරතම ජොම්මෝරික් සශින් ඇලිසම් ඒ ඔන්න රක්මියතක එන්නේ ඒරුක එදමාන ගුණ තාකියාලා දෙත් මොණ්ඩෝ අද කමිස්සා එහෙම ඒගේ ඒරුග හැම ඒ වරන් නල හෙදුනේ දෙත් ඒරක් ඒරුග රක්මි හෙද්බෙන් එහෙම ඒ බොතන් අවමන්න දෙවිදානේ මිහාර සරස්මි හඳුන්තව කරගෙ කිමනේ දතු ඇක්ටිව්වා මිහා එකුගාදි සයිනේ වලි සෙත්ත
0: ආදා
2: කොල්ලා කොන්න කොත වෙස මුස්නෝ කොත කොන්න
0: එහෙම ජ පාටි එච්ච සදාර්ත උගල හවිරි හැදම ඛියාරු කරබානේ
2: දතු හැදම ගාද මේ ගුණා නල හැදම එක ස්මාර්ට් කෂෝ එම් එතරක ගුලේ හැදම එක බොඩි රස්මි අත්තව ගාවමන්න මේ චින්තාවන කාරයන් තී සටල් ලහගෙන ගොස් මිහා හැදීමක ඒ ඒ ඒ රස්මි අත්ව දෙන්ති මෙ මිහුන් නම් ಅದೇ ರಶ್ಮಿ ನೋಂಕಂತಕ್ಕದ್ದೇ ಅರುಣ ಜಿಹೇ ಕಂಕನ್ ದೇನೆಗಣ್ಣ ಅರುಣ ಜಿಹೇ ಅಂಗಳು ಕೊಡ
0: ಮಿಹಾರ್ದೆ ಅಳುಮೆಣ್ಣದ್ದೆ ಬೈ ಮೊಸಸತಕ ವಕಿವತ್ತರಕ ನೋಣ ಗಿರ್ವಾಂಗ್ ಹುಣ್ಣ ಮೇ ನೋಣ ಗಮೇಸ್ ನೋಣ ಗಿರ್ವಾಂಗ್ ನಂಗೆ ಚೆನ್ನದ ಅನ್ನುವ ಸ್ವದೇ ಬೈ ಕಂತಂ ತಂತ ಹುಣ್ಣ ಮಿಸಾಲ್ಕ ಕೋಟ್ ತಂದನ ಕಾಳುಮೆಣ್ಣ ಕಣ್ಣು ಅದುವೇನ ಮೇ ಕಾಲವತ್ತ ಸೋಟಗೆ ನೋದುವೇನ ದೆನ್ ಕೊಮ್ಮೆ ತನಕ ಮಿಕಾದ ಡ್ರೆಸ್ ಕೋಡೆ ಹಿಪ್ಪಾ ಬೇರೆ ಕೊಡು ಬಹಟ್ಟಾಣ ತಾಕಂ ಕುದತ್ತ
2: ನು ಬಹಟ್ಟಾಣಿಗೆ ತಾವೆ ಅವನು ಕಲ್ ಬಲನ್ ದೆತ್ತೋ ಡಾಕ್ಟರ್ ಗೆ ದಿಯ ಸಾಲ್ಗಳ ಸೋಟ್ ಬುರಿ ಗಣ್ಣು ಇದನ್ನ ತೆಮಿಯ ಇಂಜರಿ ಏಕೆಂಗ ನೋಡಿ ಕಾಮೆ ಬೆಂಗೋನೆ ಸೋಟ್ ಸಾಚಿದಾನೆ ತಾತಾ ನಮಕ ಡಾಕ್ಟರ್ ಗೆ ದಿಯ ಸದಿ ಎನ್ ಕಮಕ ದಿಯ ಸದಿ ಮಾತಿಂದ ಅವಡು ತನಕ ಪ್ರಾಂ ದೆ ಅವನು ಮೇ ಟೂರಿಸ್ಟ್ ಅನ್ನು ದೆತ್ತೋ ಅವನು ನೆಕಿ
1: ಆದಾ ನೆಂಗ ಅಲ್ಗೊಂಡ ಮಂಗೆ ತೆರೆಗ ದಿರುಳ ಮಂಗೆ ಫೆಂವರ್ ಎಕಿ ಮಿಯುಂಗೆ ಎಕಿ ವಾರ ಹುಣ್ಣಾಣೆ ಎಹೆಂ ಕಮ ಪನ್ನ ಅಲ್ಗೊಂಡ ಮಂಗೆ ಕೊಂಗೋತ ಕತ್ತೋ ಮೀ ಹೆದುಂಗಳ ಮುಗ ವಿಸ್ನಾಣಿ ಬೋಡ
2: ಎಮಿ ಹೆಕ್ಕಿ ದೆತ್ತೋ ಮಿಯ ಕೊಮ ಮೀ ಗತ ಸ್ವಾಟ ದೋನೆ ಎಮಿ ಹೆಪಿರೇನ ನುಳೆ ದೆತ್ತೋ ಅಂಗನೆ ಕೆ ಸಿವಹಾರ ಒಳ ಹೆಕ್ಕೆ ನೆಮಿ ದೆತ್ತೋ ಎಮ ಅಲ್ಗೊಂಡ ಮಂಗೆ ಎಮಿ ಎ ತನಕ ಗುಳೆ ಗತ ಸಾಫ್ತ ಹೆದುಮೆಗೆ ದೇವಿದಾನ ದೆತ್ತೋ ಮಿಯ ಗಮಿ ಹೆಂ ನೆಮಿ ಗಮಿ ಹೆಂ ಹೋದಾ ಬೇವಿದಾನ ದೆತ್ತೋ
0: ತಂಕೊಳೆ ಮೀ ಜಲ್ಸ ಅನ್ನೋಣ ಬೆದನಿಗೆ ಬದಲು ಮಾ ಗುಳೆ ಮಿಥಾಕ ಅವಳ ಮೇಲೆ ಕೊದಿನ್ ಮಿ ಫೋನ್ ಸ್ಕೂಲ್ ಅಮ್ಮಿ ಫೋನ್ ಮಾಡಿ ವಕಿ ಯೂನಿಫಾರ್ಮ್ ಹಿಂಗೆ ತೊ ಬೂಟಂಗ್ ಅರು ವಾ ಕೊದಿನ್ ವಹಿ ಗೊತ್ತಕ ಬಟ್ಟಂಕುರ ಮೇಲೆ ಅವಳ ಮೇಲೆ ಮಿಸ್ನಾನೆ ಮೇ ಸ್ಕೂಲ್ ತಕ ಯೂನಿಫಾರ್ಮ್ ದಾ ಮಿ ಫೋನ್ ಮಾಡಿ ವಿಸೆ ಹೆಂ ವೆಗೆ ಗೆಂದನಿ ವಿಸೆ ಹೆಂ ವೆಗೆ ದೆ ಮಿಕಾ ಬೆನವಿನಿಗೆ ಬದಲು ಮಾ ಇಚ್ಚಸದ ಯಾರ ಅವಳ ಮೇಲೆ ಸೋಟ್ ಬುರಿ ಎಲ್ಲ ಆಗಿಂದ ಯಾಮ ಕೊದಿನ ಅಮ್ಮಿ ದಕ್ಕಾಲೇವಿನಿ ವರ ಹೆಂ ಕಾಯ ಹೆಂಗೆ ತೊ ಅವಳ ಮೇಲೆ ಹೆತ್ರಾಮ್ ಕುರಂಜಿ ಹೆಬ ಹೆಂಗೆ ತೊ ಬೆಲ್ ಯಾಣೆ ಟೀಚರ್ ಉಣ್ಣಕ ಇವಸ್ ಹೆಂಗೆ ತೊ ಅದು ಕೊದಿನ ಕುರಿ ಮತ್ತೆ ಅವಳ ಮೇಲೆ ಕೊದ ನಮೋಣ ತಕ್ಕಂಜಿ ಹೆಬ ಹೆಂ ನಮ ಏನು ಸ್ಯಾಮಿ ಫಾಹ ಕುರ ಮೇಲೆ ಅವಳ ಮೇಲೆ ಕಮಾ ನುಗುಳೇ ಕಹದ ಹೆಚ್ಚಾಗದ್ದೆ ತಿಮ್ಮಣ್ಣ ಮಣ್ಣಕ್ಕಿದ್ದ ಮಿಕಂತ ಅಣ್ಣಂಜಿ ಹೆಬ ಅನ್ನೋ ನೀ ಹೆಂ ಮಿಮ್ಕ ಹೆಣ್ಣೆ ನುವಾಣ ಏ ಇದು ಅವಳ ಮೇಲೆ ತೆರೆಗ ಬೈ ಫಾರ ದೆಕವೇ ವಾಹಕ ಮಿಕ ಹಾಕಂತ ಕೈ ತಂಕೊಳೆ ಬೋಡ ಸಮಾಧ ವಾಂಜಿ ಹೆ ಅವಳ
1: ಅದೇ ಖ್ಯಾಲ್ ತಂಗ ಹಿಸ್ಸಾ ಕುರಬೇ ನಿಂಗೆ ತೊ ಪಿ ಎಸ್ ಎಮ್ ಎ ನನ್ನೊಟ್ಕೊಲ್ಲವ ಫೋನ್ ಗುಳುವಾಣಿ ತಿನ್ನ ತಿರಂಗ ಹತ್ತರ ಸುಮೆಂಗ್ ಹಾಯ್ ಸುಮೆಂಗ್ ಹಾಯ್ ಮೇರ ಬರ

0: IKEA presents
1: භාග්‍යවත් හිමි.
2: මුනිෆෝයි ෆිල්වැදි මවුලුමත්ගේ ඛසානා මුස්සලිකොද්දෙ එම්මේතු බාරකුරවෙ බෑවරිය
3: දෙහිරාජ්‍යයේගේ අඩු
2: එංහස් හතරස්තෙක් සාලස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්.

0: දිවී කියවා කොදින්න කියවමු මෙහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
1: එහෙම මිහාරුති කුදින මසක නිවිච්චත
2: ලබා
1: එහෙම ෆුරතමා යාණියා කියල් දිබන් යාණියා ෆාහගවි එක්කම
3: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාන දුව එක්ක
0: දිවෙහි ඉස්ලාම් කියවුම්ක ඉතුරු එහිය.
4: රේඩියෝ මුදර්රිස් සානවි දිවෙහි
5: ತಾಶಿಬಾರಿಯ ಮೇ ಹುರಿ ಹಾಕಮೆ ಬೆಸ್ ಮೇ ಅದೇ ಸೇಬೋಯ್ ಈ

0: මේ දිවිරාජ්‍යය ගැඩු. දිවිරාජ්‍ය ගැඩුම් බාරගඩි හැම්මිනිට් කමිගෙනස්තෙන මේදුගේ මෙඳරු වගුතුගේ බංගේ අබංගේ දවා.
1: අල්ලාහු අක්බර්, අල්ලාහ්.

0: දිවි කියවා කොදින්න කියවමු මෙහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්.
1: මේ මිහාරති කුදින මැසක නිවිච්චත
2: ලබා.
1: එහෙම ෆුරතමා යාණියා කියල් දිබන් යාණියා ෆාහගවි එක්කම.
2: මිස්තකොන් කොෆාවා හොරිහා අමලගේ හිසාබ බල්ලවාන දුව එක්ක.
0: දිවිහි ඉස්ලාම් කියවුම්ක ඉතුරු එහිය.
3: රේඩියෝ මුදර්රිස් සානවි දිවිහි.
4: ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡಿಹ ನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
5: ದಿವ್ಯರಾಜ್ಯಕ್ಕೆ ಅಡು

0: කොබාන්ටි යම් කිමියර් කියනේ
1: යම් කිමියරකන් ඒ ස්වරන් එහෙන් ගොතකන් උලෙනි මෙබුනි ඉන්ටර්වල් ගටිග රංගල නොකණී කමන්නේගෙ වරන් අවහන් නිම්මාලා කාචේ උකාලණී කම නොනි කුජ්ජක දෙනී කම විශ්නේගෙ එහිම විශ්නෝ එබුනේ ඉන්ටර්වල් ගටිග කොම්මෙ විශ් එහෙන් කමෙක උලෙති බලාලා එරු තාචි හුන්නනි උහ වර දුවස ජමි වහක දක්කම් වෙගින් හුන්නත
0: ඇහන්ත අරුන් මියද ඒන මම්මයාස් වහ දක්කාලන යම්කි හව හාදි ගියද්දා දරිෆොලා ඉන්ටර්වල්ක් කියන හදනි නොබයිත කී වේහා වා නිම්මාලනි
2: අස්තු වාගොතකි යම්කි කැරිග ඉන්න අර්ෂ නුගන්නානේ ඉන්ටර්වල්ලේ දෙන් ඒන යන් හාෆ් දෙනි මම්ම වෙසෙන් හදාවීලා ගේ කැරි උලේ ඉස්මල් බේබේ මම්ම විස්කයිච්චි දෙන
0: අචා හාද බස්සා කුජිකෙ දෙන් කිය තිවක ආන්ටි කැරි නොබුණනි තිවර රංගොල කමන්නු
2: බප්පා මම් බොන ෆෝන්නනි කුජ්ජකන් හෙල්ප් යස් නුනි එච්ච ෂයා කොරියස් එවාක එමෙන් කැරි නොදක්කණයෝ මියකන් එච්ච දෙන්කන් කණාතුම් වාතොබ සිංගෙන් නුවාණයෝ ඒරුන් නොගින සවාබ ලැබෙනි

0: ඒරමනදූ හෝගේ අසරු නමාදුන් ඒතු ගෙල්ලන
1: මියද වති හම ඊද ශෙමිද ඊද වනි
0: ඒ මනාත්වතු දා කත මරදූග සාධ පෝරකොය බදේ මේ බැම
2: මරදූග වර පෝර වර පෝරි.
0: මිහාර සල්ම දෙම ගොඩා දෙවන වාදමන හැස් කියයා වාදමන
2: වාදම මරේගර සොයි හවායරෝ මා එකි එකි එකි කුළිවරු රේගවස්ව මිරේවෙස්ස බොයි
0: අරුණ හිවන මෙන්න හර මේ රාජ එහෙන් එහෙන් රටරු ගති ෆෝර නගාන හැම්පිසාර එහෙම්වීම
1: ඒ මසක හවල් කොල
0: දවැක්ග හ දක්කල ජයන්මර
1: මිරේ මසකත කොල්ලා කුරිය දම්වානගේ
2: අලෙක් අලෙක් කියල ඇගේ ලවක්දද්‍යා බුණ දයන
1: හිඟ ලවෙක් කියාදම කියලට ලවේ කියල මේ කොන් ලවෙක්කම් බුණ දෙවේ
2: අල බුණලබල
1: කියලවේ මෙහර අනේ ලව කියලාන කුඩු හම රීතුක වාහකදකගත කුඩු එලව කියලාන දෙ බ්‍රහම කරන් ජයකමගේ රාගු ගෙලව කියලන් ජයන
2: ආකයාලවල
1: ඊදුග උපා කරම් වී මී තහුණයා තකුන් ඊදුග උපා කරම් වී මී තහුණයා
0: කියල
2: ඒදුග උපා කරම් වේ මී තහුණයා තකුන්
0: බරාබර් තින්ගල්ති ලව කොන් ලවෙත බැලමති කොහක් ගැෆෙ ලව ගීබනි
1: ්‍රහම ජමීලාගේ ලවතක වර ලෝබි කර ර ද
2: ජමීලා සලියමු ගලව
0: ඉදුග උපාකුරන්වීමිතහුණයාත
1: අඩු හල නගලන් මෙලවර
2: රංගල
0: ආදක කරන ගරතු නගේ ලවතක මෙන්න ඉබ්‍රහම් ල නසීබ බදනය එමි මහික අඩු හදාප අනක මිරේ දැන් ඉතුර කම නැත තිස්සාාවකු
2: හිතදුවක්නේ මරදූගේ බොය හම වරක් කුලවර
0: එහෙම එම ලව හද බ්‍රහම වර බොඩ ශකරය ඉදුම් බරක්
2: හදියනුකර
0: ඊදුගේ තහුණයා ගොතු මෙ හදිය කොල්ලමන පා
2: මෙහාරෝ ඒදුක තහුණයාගේ ගොතු හාලි හුමසිං අඩ්ඩුව තොළ හම හම දිවේ රාජ්‍යයක හුරි හා අලුගන්නුගේ එක්වරි රට්ටහි රහුමත්තරි දිවෙහි රයිියතුන්න
0: අඩුග
2: ටීම
1: ශුකරිය වර පොඩෙන්ගේ
2: ආද
1: වක්වෙලානම වර බාජ්‍ය වලකද ඒදුම් බාර කද සිෙපාරු
2: ඒදුම් බාරිකු මිකොළුම්ව සම දෙබේ පුළුන් අබ
0: මිහාරු දෙම අල්මම කියාද අජමිල සලීමගේ ඒදුග උපාකුරන් වී මිතහුණ යාතකුන් අලුත්ති බෙපන අඩු බලාාන.

0: va de ganani. Emima, mi kombe ke wa hake mi dakani yahudina nasora in ge wa haka te ba mi hun e nasora in fada in washe e ba mi hun ge macha fuin ai asa e ba mi hun mi duas ta digwa mongos e ba mi hun duas ta digwa mon ne mi den ne vi isa ge fana fahuga e ba mi hun e fitta badal kuri no ta musa ge fana fahuga e ba mi hun e fitta badal kuri em e ba mi hun ge tere nuase e fitta ge mi hun hitu huri gotaka badal kuri emihun beenun waakantatta ki veddi beenun waakantatta ki fuheli ehima miyadu ahar menna hameyang aayiru mi tauratu injilu agon menu mi fennani badalu wefa oittan ehima egota nuwaase ehima miin eba dalalata koddeeta mi tiyabaya mihun heo amal tagga demihun naase allahu engevi gota ehita ewa haka mi ayatuga bayan kuffa mi onnani ahdi
1: Then all men me Babu Fenim Madani me Hajit Sura to get Hatais when I get
0: Ade, me get me Ayatuba, Sharahaga, Sama, Allah, me Angoni from Macafaina, La Athari, him Birusulina, Bacafaina, Beisa Bunumaria, Ataina, Hul Injila, Vajalna, Fiolubi Ladina, Tabora, Fatam Rahma, me Asluga, me Ayatuga, Allah Subhanahu wa Ta'ala, me Angoni, Nabi Bekalu. Fonu wahaka mege kuri ayatan algunum balala fi kuri ayatu ga innani wala qad arsalna nuham wa ibrahima waja'alna fi zurriyyatihim an-nubuwa wal kitaba faminhum muhtadin wa kathirun minhum fasiqun mi timan allah nuhu ge fana ibrahim ge fana fonu wime waja'alna min zurriyyatihim an-nubuwa ede bekalunge darifas kolon ga nubuwat levime ege mane ki nabi e darifas kolon me allah fono vie adi e bamun foj de vie faminnum mutad e bamun tedma guli be me hum e giterin ve wa kathirun minhum fasiqun ehna me se bamun giterin gina me hun ne ki fasiqun ne demmi angawani thumma qaffayna ala atharihim e debe kalunge fahatu den rusuluge silsila demi gendie wa qaffayna bi isa ibn maryama e ge fo isa fan wada enni isa fan fono bune eh wa atainahul injila Injil iklefana devune waja'alna fi qulubi alladhina tabahu ra'fatan egmane iklefana tabavi mihung hituga ra'fatan birwerikan ogatirikan lobi nota birwerikan devime mege tafsir gubunnya birwerikan devime wa rahmatan adi mihum stakung meduga ogatirikan hamdardi eba mehung hituga levime mi muhammad gifanunge kuri wadaen nevi ma nabiyya isa alayhi salam ebami hunge hittaku ga eklefana tabavi mi hunge hittau ga yani allah subhanahu wa taala ya birweti huma mi stakunga machang oga tirikama mikan ka levvie ekammati ge mi hun debiti bi enna maskine vi warahmaniyatan ibtada'uha ma katabnaha alayhim al ebami hun a kantatke hediya kon kantake rohbani rahibu algunos me quieren torar y buscan ver que dinan has sabiguen miskituga tibe bay bayge gotuga emi hunge dini mi hunta amilian emi hunge ahi Allah garhum hoda bay kamga hediguen Allah naanga wa gochta ke gematiga emi hun demitibbe ege mane ki ko baba ege mane ki Allah subhanahu wa taala alkon kuran angwa forno usul take kombe dine gas owe egota mio miden devi samavi din tau keteren kombe dine gas misala ke yahudi nasora din tau gas ege emme bodu echi ko allah engi gotan ekan korun allah han ekan korun em e usula khilafu je sawab libe kam karnuane ehma mimi hum mitibe tibun rahibun na vegen tibe tibum allah e angawani mi ebami ma katabna alaihim e allah ebami fardu kore vi goten nune illa btiga aridwanillahi fama rauha haqq riayatiha ebami hum mi kike tanwan ebami ekan kuramun di kiwe allah ge ruhu hodum kamuga ekum e shariata khilaf me ruhum en nulbe ehme ma mimi hu a goitteke mi hadani ema hagigatu ga islam dine ki wes adi kuri ge din te ki wes hama ikani din verikan muge terega miskitu ga inde ehin duniyevi eves kamen noko ehin urman oi kantatta ke nu ehma rasul sallallahu alaihi wasallam duha dekola na miskitu ga mi haku alukam ga innawata den e duho de duho fene abatu mi na miskitu ga rasul hadis fu korabani mi ka koi දෙනි වල්ලා හොලකම් කරා මේක හදිස් ෆොල් කරෝනි කා කොයි කාන් දෙනි තිමංගේ බේබේ රසුල හදිස් ෆොල් කරවි කලියගේ බේබේ නෝත කොක්ක කලිය වුරේ මොළු ඉතුරු වෙකින් බේ එම ඒ දුනියා ආඛිරත දේච්ච මසක් කරේ එම් ඒ රංගලවි දෙන් රසුල හදිස් ෆොල් ලාරෝ බානියත ෆිල් ඉස්ලාම් ඉස්ලාම් දිනුගා එක්කන මි රාහිබු කමෙන් නුවේ එහෙත එම් විම මි ගොතුගේ මතීග අල්ලාහු එංගෙවි ගොතුගේ මතීග තිබුම මි ආයසුගමි බාරවල මේක মানে අමල්තන් හේ අමල්ත කුරු මතීග දෙමි තිබේශ අමිල්ල ගොත්තකෙන් හදාශේ අමිල්ල ගොත්තෙන් හදාපි ඒ කබකුණු දාන
1: එමෙ අරුණ මේගෙන් මේ දෙබෙගන්න මේ ෆිලාවලකේ මේ අරුණෙන් කුරුම් දා හේ අමල්ත කු මතීග දෙමි තිබු අද මේ බාබ්ග මෙවනේ මේ කී රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල එකතු මේ ඒ බාබ්ග මනු බාබ් මෙවනේ ෆොතුගේ හස්තයක නෝ දෙහ දෙවන හදීස් මේ හදීස් රිවා කරවා මෙවනේ මේ අල්ලාහ් හද ෆා කල්න රසූල් ලේ අම්බු බුන් ආස්කේ දර කොන් අල්ලාහ් ගේ ෆාන් කිබේ මේ හදීස් රෝග මෙවනේ හේව අමල හුට්ටාන ලා කුරිය ගෙන්දු මා බොලේ එකතු කොබැතු මේගේ තප් මේ සරහ දාලන කිකේත
0: මේ හම කඳ එලිගෙන් සීදා නස්සු මිය ෆෙන්නනි සාෆ් කො එංගෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ අරිහු අබ්දුල්ලාහ් බින් අම්ර් බින් අල් ආස් රිවා කරවා ෆා හදීස මි මුත්තෆක අලයිහි හදීස එම සහ හදීස මි එනු මි හදීස ග මි අංගවනි විදාලවනි අබ්දුල්ලාහ් බින් අම්ර් විදාලවනි قال لي رسول الله صلى الله عليه وسلم رسول صلى الله عليه وسلم تبن كلي فانا حديث فلكوربي اي عبد الله මෙවැනි මීහෙ ෆදයින් නුවාශේ රේගඩු ඒන නමාද තෙදුවෙෆ දුවස්කොලකු උලෙෆ දූකොල්ලි වාහකකි එගොත කන්ත් කුරා මීහුන්ගේ තෙරේග නුවාශේ දම් නමාද වෙස් කුරාකම වනිවිය දායිමන් කුරා අමලෙක්ගේ ගොතුග එකන් කුරාශේ මෙවාහකයි වර මුහිම්ම මෙ හදීස් ෆුල අස්ලු අරුවන් මෙ දිවෙහින්න වර ගිනෑන් හීවා හෙන් අරුවන්ඩ හීවේ මේ අස්ලු දම්නමාද කුරෙන්ඥ දායිම කුරෙන්ජිහේනෙ නුකුරෙවෙෙන්ඥ කොග්ගෙන් නොවානේ එහ මේ වර මුහිම තංකොල කරනයගේ මිපද ප්‍රග්‍රමෙක්ග අරගොන් මෙ විස්නාල අස්ලු හගීකතුගා කොම්ි කමසන්න එමිහක කුළදානවකින් වී වරක හය අමල්තක්ග අබදවෙස් ඉන්සානා දෙමිහොරු ඇයි එම්ම රඟලු ගොයි අබතුවෙස් දෙමිහුරු ඒ ඉන්සාන ගෙනවානි ෆාෆකුරේ වගුතු එහෙම හෙෝ අමල්තන් එයි ඒ ෆාෆත ෆුස්සවා ඉච්චක වෙගෙන් දාන එහෙවිම දම් නමාදවෙස් කුරවෙන් ඔයි මීහා අවහක් කුරම්වි ෆෂම්වි දෙන් ඒනයන් අන්න උසරෙක්ගෙ සබබුන් බෙදුකෙන්ඩු එයකි මස්සලේනු මෙදුකෙනුඩි ඒකමකු ඒක දෙමිහුරු ඒ එම රඟලුකුයි මෙදුකෙනිච්ච කෙනුඩි අනිකස් ෆරහානි ෆෙසේ වගුතින් ආම එහෙම විම රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අබ්දුල්ලාහ් බින් අම්ර මි හදීස් ෆුල් කරවනි ඒ දම් නමාදු කොෆ රේගණු තෙදුවේ නමාදු කොක්ක කොෆ දූ කොල්ලි මිහ ෆතෙන් කලින් නොවච්චේ
1: ආදා
0: නොතේ ගොත කයි ෆාන කන්ද නොකරවච්චේ එගත ඒ අසු මි හදීස් ගේ මුරාදකි දෙන් හම එගොත දෙන් ඔයින් හදීස බලාලා කොමමනේ ආයිෂත් කුරාන කිබා ඉන් දිවාවකින් ආයිෂ සමොන්නනි අහබ්බුල් අමාල ඉලල්ලාහ් තාලා අදවමහ වයින් කල්ල කිතෙම්මේ කුඩ එතිකොලෙවස් දායිම කුරා කන්තත්තකේ අල්ලාහ්ගේ හසරත් ගේ බිලොබතිකම් වනි ඒ মানে কি මීහක හේ අමලෙ කුරනි හේ අමල එනේ කුඩ කොඩකෝ කරේ මිසල් ගේ සදකා කරන්නේ මීනගේ ආදේ කොම්මේ දෝහකුස් මින්වර සදකා කරු සදකා ඩයිම කුරාෂ හා මීනගේ ආදෙන් එයි කොම්මේ දෝහකු හැඳුණු තෙදුවේ කුර්ආන සොෆහායි කියවල එහෙමජ එක ඩයිම කුරාෂ එනද එම ඒගොත කුරවේ කන්තත්තකේ අල්ලාහ් සුබ්හානහු වතාලා ගේ හදරත් ගේ එම් ලොබුවෙති වෙගෙන් වනි එම් වීම එකල කුරි හදීස ගොළුන් එබිත්ත කුරි හදීස ගේ මි හදීස් ෆුල් කරවනි මිෆද් මිවෙනි මි හෙෆදෙන් ඒගොන් නමාද කො කොෆ දූ කොලි මි හෙෆදෙන් නොචි එම් වීම මිතන හදීස් ගේ වන ගබස් ෆුල් ගම ඉන රසූල් හදීස් ෆුල් කරවියේ එම් රංගල කන්තත්තකේ මේ ඩායිම කුරවේ අබත කුරවේ කන්තකේ දෙමිගින් කුරා කන්තත්තකේ එහෙම අවන් මෙන් හේ අමල් තකේ කොරන් එම්ම වෙස් නිය ගන්න ජ අරන් මුටියා බේෆොල් නැ කීවස් අබදා අබදු මේ ෆාෆ කුරුම් මතීක දෙමි තිබේ බයින් අරන් මේ ඉන්සානොන් නැ කි අරන් මෙන්ගේ දුලුන් අරන් මෙන්ගේ අතුන් අරන් මෙන්ගේ ලොලුන් අරන් මෙන්න හුරිහා ගුණවන්තකුන් ෆාෆත කුරේ මුන්දා බයි එහෙමම අරන් මෙන් ඒ ෆාෆත ෆුහෙවේන කමින් ඒ හේව අමල් කුරු මිසාලක කුදි කුදි ෆාෆත කුරාම නමාදු කුරීම වුදු කුරීම ಸದಕಾಯಿ ಕುರಿಮ ಏನಿಗೆ ಫಾಫತ ಫುಹೆಲ ಸೊಲ್ಯಾಗ ಹದೀಸ್ ಫುಲ್ ತಕೊಂಡು ಮಾಡಿದ್ವಿ ಫಾವೆ ಸೋದಕಾಯಿ ಮೀ ಹಾಗೆ ಕುತ್ತ ಫುಹೆಲಾದೇನೆ ಏಮ ಮಿಫದ ಕಂತತ್ತ ಕುರುವೇ ತೊ ಬಲೆಂಜೆ ಆಬದ್ವಿಸ್ ಎಫದ ಕಂತತ್ತ ಮತೀಗ ಅಳಗೊಂಡ್ಮೆ ದೇಮಿತಿಬೇವೆ ತೊ ಬಲೆಂಜೆ ಇನ್ಸಾನಗೆ ಹಯಾತುಗ ಉಫಾವೆರಿಕಂ ಬೇಣುಂ ವಾ ಮೀ ಹಾ ಮಿಗೊಯ್ ಮತೀಗ ತಿಬೆಂಜೆ ಕಿ ಕೊಂಗೊತೆ ಮತೀಗ ಹೇಕಂತ ಕುರುಮುಗ ಅಲ್ಲಾಹು ಝಿಕ್ರು ಕುರು ಮತೀಗ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಅಂಗ ಭಾವಣಿ ಹಿತ್ತಕಂ ಹಮಜೆಹುನ್ ಲಿಬೇನಿ ಅಲ್ಲಾಹು ಹಂದುಮ ಕುರಿಮೆ ಹಿತ್ತಕಂ ಹಮಜೆಹುನ್ ಲಿಬೇನಿ ಅಲ್ಲಾಹು ಹಂದುಮ ಕುರಿಮೆ ದೆನ್ ಮಿ ಎ ಹಿತ್ತಕಂ ಹಮಜೆಹುನ್ ಲಿಬುಮಂ ಹೇಕಂತತ್ತ ಮಿ ಕುರಂಜೇನಿ ಅಲ್ಲಾಹುಗೆ ಝಿಕ್ರ್ ಕುರಂ ಮಿ ಜೇನಿ ನಮಾದ್ ಕುರಂಜೇನಿ ನಮಾತು ಈ ತೂಕುಗೆ ನುವಾಣ ಇಚ್ಚ ನಮಾದ್ಗೆ ಮತ್ತೀಗ ದೆಮಿ ತಿಬೇವೇತ ಬಲಿಂಜೇನೆ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವತಾಲಾ ಅವನ ಮಿನ ಅಂಗಾಫುನಣಿ ಆಯತ್ಗೆ ಮಾನಾಗವಣಿ ತಿಮಂ ಅಲ್ಲಾಹು ಹಂದುಮ ಕುರುಮುಗೆ ಗೊತ್ತು ನಮಾದು ಕುರಾಶಿ ಏಮ ಎ ನಮಾದ್ ವರ ಮುಹಿಮ್ ಹುತ ಏಮ ಅವಗಣ ಮೆನ್ ಮಿಯದು ಮಿ ಮಿ ಅಸ್ಲು ಮಿ ಬಾಬುಗೆ ಹುಲಾಸಾಯಕ ದಾಕಮ ವಣಿ ದಿಯ ಮೀಗೆ ಮುರಾದಕಿ ಅವಗಣ ಮೆನ್ ಕುರಾ ಹೇಯೋಕಂತತ್ತೋಗೆ ಮತೀಗ ದೆಮಿತಿ ಬೇಷೆ ಅಳಗೊಂಡ್ ಮೆಂಗ್ ಹೇಯೋಕಂತತ್ತ ಕುರಾ ಇರುಗ ಅಳಗೊಂಡ್ ಮೆಂಗ್ ಅಮಿಲ್ಲೆಯ ಕಂತತ್ತಕ್ಕೆ ನೋಫದ್ದಚ್ಚೆ ಅಳಗೊಂಡ್ ಮೆಂಗೆ ಅಳಕಂತ ಅಳಗೊಂಡ್ ಮೆಂಗೆ ಹುರಿಹ ಅಮಲ್ತಕ್ಕೆ ಬಿನಾವಗೆ ಮಾಂಜಿಹೇನಿ ಅಲ್ಲಾಹ ರಸೂಲ್ ಹೆಂಗೆ ವಿಗೋತುಗೆ ಮತೀಗೆ ಏ ಖಿಲಾಫ್ ಕಂತ ಕುರಾ ಕಮ ಬಣೀವಿಯ ಏ ಇತರು ಗೊತ್ತಕ್ಕೆ ಹೆದ ಕುರೀಗ ಎಕ್ಕಲ್ಲ ಬಣು ಇಸ್ರಾಯಲ್ ಭಾಗ ಮಿಹುನ ವಿ ಹೆಂಗೆ ಮಿಹುನ್ ಬಳುಕೊಲ್ಲಮ್ಮಗೆ ಗೊತ್ತಕ್ಕೆ ಹದ ರೋಹಬಾಣು ರಾಹಿಬುಂಗೆ ಗೊತ್ತುಗ ಮಿಸ್ಕಿತ್ತ ತೆರೆಯವದೆ ಅಳಕಮಗೆ ತೆರೆಯಗ ಮಹರಮೆನ್ನ ಕಿ ದೀನ್ ವೆರಿನ್ನ ಹರಮೆನ್ನ ಹೆಂಕಮೆನ್ನು ಕುರಾನ ಮೇ ಹೆಂಕ್ಯಾ ತಿ ಬಿ ಹುಂ ಫದ ಅಳಗೊಂಡ್ ಮೆ ಬಸ್ ವಿಧಾನ ಹೇಮ ಏ ಗೊತ್ತ ಎಬ ಜೆ ಹೇ ಅಳಗೊಂಡ್ ಮೆ ವಿಷ್ಣ ಅಲ್ಲಾಹು ಸುಬ್ಹಾನಹು ವತಾಲಾ ಅಳಗೊಂಡ್ ಮೆನ್ನ ಹೇಯೋ ವಿಷ್ಣು ದೆವ್ವ ಹೇಯೋ ಬಸ್ ಸಹ ಹೇಯೋ ಗೊತ್ತು ಕುರಿಯ ದೇವಗೆ ತೌಫಿಕ್ ದೆವ್ವ
1: ಕೊದಿ ಕೊದಿ ಜಿಕೃತಕಾಯಚೆ ದುಆತಕಾಯಚೆ ಮಿ ಏಯ್ ಮುಹಿಮ್ ಕಮಕ ಮಿ ದಮ ಫಹ ಕುರಬಾದೆ ಫರ್ಲ್ ಫಸ್ ನಮಾದ ಎಮ್ಮೆ ಮುಹಿಮ್
0: ಆದೆ
1: ಆದೆ ಏಕಮಕ ಬೈ ಬೈ ಫಳು ಹಮ ಗಡಿ ಗಡಿಯ ಮಿಕಂತತ ಕುರುಮುಗ ಮಿ ಕೊಂಕ ಹಲ ಕಮೆ
0: ತಿಯ ಅಸ್ಲು ರಮಿ ಜಾವನ್ ದನ್ನವಾನಿ ವರ ವಿಸ್ನಾನೆ ಜೆ ಕಮೆ ಅವನು ಮಿತನುಗ ಮಿ ನಮಾದಗೆ ವಾಹಕಯ ಇಚ್ಚಿ ಮಿಗೆನೈ ಅಸ್ಲು ಹಕೀಕತುಗ ಅವನು ಮಿ ಬೈ ಬೈ ಫಳು ನಹೀವನಿ ಕೊಮ್ಮೆ ಕಮೆ ಕೊಫಾವೆಸ್ ದುಆ ತಕೀಮ ರಂಗಳುವಾನೆ ಮ್ಯಾರ ಬೇ ಬೇಫಳು ಹಮ ರಿಬಾ ಕೇವಮ ಹರಾಂಗೊತುಗ ಮುದಾ ಹೋದುಮ ಮಿ ಹುರಿ ಹಾಕಮೆ ಕುರಮು ಹಮ ಎಕ್ಕಲ ರೇಗಂಡು ಒಗುತು ಆಮ ಎಕ್ಕಲ ದುವಾಫೈನ್ ನಗಾಗೆ ದುವಾ ತಕ್ಕಿ ಅಮ್ಮಿ ಇನ್ನನಿ ಏದು ದೆಮ್ಮಿ ಹೀ ಕುರಣಿ ತಿಮಣ್ಣ ಎಮ್ಮಿ ದುವಾ ತಕ್ಕುರೀಮ ರಂಗಳುವಾನೆ ರಂಗಳುವಾನೆ ಕೆಡುವುದನ್ನ ದುವಾಯಿ ಕುರಂಜಿ ಹೆಚ್ಚೆ ದುವಾಯಕ್ಕೆ ಅಳಕೊಮ್ಗೆ ಅಸ್ಲು ಏ ಕುರಂಜಿ ಹೆಚ್ಚೆ ಏಕೆ ಕುರಂಜಿ ಹೇಳಿ ಎ ಶರುತ್ತವ್ಗೆ ಮತೀಗ ಹೊರಗೆ ಮೀ ಹ ರಂಗಳು ಗೊತ್ತುಗ ಮೀ ಹಲಾಲು ಗೊತ್ತುಗ ಹೊರಗೆ ರಸೂಲ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ ಅರಿಹುಗ ದೆನ್ನ ಉಣಿ ಮೇನು ಬೈಗೆ ದುವಾ ಕಬೂಲು ರಸೂಲಾಸ್ಕೆ ಕೀನಿ ಹೇಮಂಗ ದುವಾ ಕಬೂಲುವಾನ್ ಹೇಮಂಗ ಕಣಿ ಹರಾಂಗ ಇಚ್ಛಿಸಲ್ಲ ಅನಿ ಹರಾಂಗ ಇಚ್ಛಿಸಿ ಕೀನಿ ಹೇಮ ದುವಾ ಕಬೂಲುವಾನ್ ಏಮ್ ಅಳವನ್ ಮೇನು ದುವಾ ತ ಕುರಂಜೆ ಹೇ ತಿದೆನ್ನೆವಿ ಹೇಮ್ ಫೊಯ್ಫತುಗ ಹೆಂದು ನಾ ಹವಿಯರು ಕೇಮುನ ದುವಾ ತ ಕಿಯಂಜೆ ಹೇ ಏಕಮ ಅಳವನ್ ಮೇ ಮಿಂಗಡೆಗ್ಗ ತಿಬೆಂಜೆ ಹೇನಿ ಅವುಗಳ ಮೆಂಗೆ ದಿಲಿ ಉಳು ಮುಳಿ ಹಲಾಲು ಗೊತ್ತು ಹೊರಗೆ ಅಲ್ಲಾಹ ದನ್ನವಾನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ಹೋ ತಾಲ ಎವಿ ಹೆಗ್ಗೆ ಮಚ್ಚ ರಹಮತ್ಗೆ ದೊರೆತ ಹುಳುವ ನನಗೆತ್ತು
1: ದೆಮಿಹುರು ಮುಹಿಮೆ ರಂಗಳು ಗೊತ್ತು
0: ರಂಗಳು ಗೊತ್ತು ರಂಗಳು ಗೊತ್ತು
1: ಅದು ಬರಬಹುದು ಶುಕ್ರ ಹೆಂಗೆ ತಗೊಂಡು ಅವಳ ಮೆನ್ನ ಹಾಕಿ ಕೊಡ್ಬೋದು ಕೊಳೆ ಹೆತ್ಕೊಳ್ಳಿಕ್ಕೆ ಮಟ್ಟ ಮಾಡಿದ್ರು ಮಾತಾಡ್ತೀವಿ ಮಟ್ಟ

කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චික. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නුවේ.